දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

නිවන්දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි. උදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.
1: සුදිල ගුවන් විදුලිය.

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: சுதிரு குவல்லி துனியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යමකව.
1: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කේසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයින් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරුව පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණපොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත. ඒ නිසා දානයන් අතර අග්‍රම පින තමයි සබ්බ දානං ධම්ම දානං ගිනාති. ඒ නිසා මේ ධර්ම දානමේ පින ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරමු. පින්තුනේ, අපි චුට්ටක් චතුරාරි සත්‍ය අපි ටිකක් සරලව අපේ ජීවිතය තුළින් විමසලා නිතර තේරුම් ගත යුතු ආකාරය අපි විමසලා බලමු. අපි කවදා හරි සසර දුකෙන් මිදෙනවා නම් අපිට අවබෝධ කරන්න තියෙන ඔය ආරි සත්‍යමයි. දැන් අපි ගත්තොත් ඔබත් මමත් අපි සියලු දෙනාම කාම ලෝකේ තමයි දැන් මේ ඉපදිලායි. මනුස්ස ලෝකේ අයිති කාම ලෝකයට. කාම ලෝකය කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූපවලට අපි ඇලුම් කරනවා, අපි ආස කරනවා. අපි ඒ රූප තුනින් සැපයේ සතුට සොම්නස හොයනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දවලට ඇලුම් කරනවා, ආස කරනවා, ඒවා තුලින්ම සතුට හොයනවා. නාසයට දැනෙන ගඳ සුවඳ අපි සුවඳට ඇලුම් කරනවා, ගඳත් එක්ක ගැටෙනවා. ඒ සුවඳ වර්ග තුලින් ජීවිතයේ සතුට හොයනවා. ඊළඟට දිවට දැනෙන රස, සමහරු ජීවත් වෙන්නෙම රස හොය හොයා යනවා. කෑම බීමම තමයි මුළු ජීවිතේ. එතකොට කයට දැනෙන පහස, මෙන්න මේවට කියන පංචකාමයන් කියලා. මේ පංචකාමයන් තුල සැපය සතුට සොම්නස හොයමින් ජීවත් වෙන සත්වයන් තමයි කාම ලෝකවල ඉන්නේ. කාම ලෝක කියන්නේ ඒකයි. කාම ලෝකවලට අයිති සතර අපායත් කාම ලෝකම තමයි. පුදුම හිත. ඉතින් ඒවැ සැපක් තියෙනවද කියලා. මනුස්ස ලෝකත් කාම ලෝක. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුම් මහරාජික, තාවතිංසේ, යාමේ, තුසිතේ, නිම්මාන් රති, පරිනිම්මිත වසවන්. ඒ සදෙව්ලෝම කාම ලෝක වලට අයිති වෙන්නේ. පිංගතුණී, පංචකාම සැප සම්පත් වැඩිම තියෙන්නේ දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ලෝකවල චාතුම් මහරාජික දෙව්ලොවට වැඩිය තවුතිසා දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. තවුතිසා දෙව්ලොවටත් වඩා යාම දිව්‍ය ලෝකේ පංචකාම සැප සම්පත් තවත් වැඩි. යාම දිව්‍ය ලෝකයටත් වැඩිය තුසිත දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. ඒ තුසිත දිව්‍ය ලෝකයටත් වඩා නිම්මාන රති දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. පංචකාම සැප සම්පත් වැඩිම දිව්‍ය ලෝකේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. දිව්‍ය ලෝකවල ඉහළට ඉහළට ගිහිල්ලා ඉහළම තියෙන දිව්‍ය තලයේ තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. පංචකාම සැප සම්පත් වැඩිම පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. එතකොට මනුස්ස ලෝකෙත් පංචකාම සැපයක් තියෙනවා නැත්තේ නේ? තියෙනවා. හැබැයි ඒ සැපේ නිසාම මිනිස්සු විශාල දුකක් විඳිනවා. ඒ සැපේට ආසාවෙන් ඒවට ඇලුම් කර කර, ඒ සැපේ පවත්ව ගන්න තියෙන ආසාව නිසා ඒව ප්‍රාර්ථනා කර කර වැඩිපුර දුක් විඳිනවා. එතකොට තමන්ගේ පෙර පින්පව් අනු සැප දුක්වල වෙනස්කම් අඩු වැඩිකම් මිනිස්සුන්ට මනුස්ස ලෝකෙ තියෙනවා. පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිච්ච පිරිස තමයි සතර අපායින්. ඒවත් කාම ලෝකම තමයි. හැබැයි පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිලා තියෙන. ඒ තුල යම් පුංචි වෙලාවකට සමහරුන්ට පොඩි සැපයක් එන වෙලාවක් තියෙන. දැන් ප්‍රේත ලෝකේ ප්‍රේතයන් සාපිපාසාවෙන් විඳෝ විඳෝ ඉන්නකොට කවුරු හරි පින් ටිකක් දෙනකොට ඒ මොහොතට පොඩි සැපයක් දැනෙන. සාපිපාසාව නැති වෙන. සමහර වෙලාවට තමන්ට වස්ත්‍ර පහළ වෙනවා. ආහාර පහළ වෙනවා. පැම්පොකුණු පහළ වෙනවා. හැබැයි අර පිනේ විපාකෙ ගෙවිලා ඉවර වෙනකොට ආයි සාපිපාසාව දැනෙන. දැන් අපි හිතමු අපි මියපරලව ගිය ඥාතීන්ට පින් දෙනවනේ. පින්තුණි ප්‍රධානම දේ පින් දෙන එක අපේ යුතුකම. ඒක බුදුරජාන් වහන්සේ පෙන්නවා තමන්ගේ දෙමව්පියන් ඥාතියෙක් මියපරලව ගියාට පස්සේ ජීවත් වෙලා ඉන්න අයගේ යුතුකම්. සිංහලෝවාද සූත්‍රයේත් පෙන්නවා දරුවන්ගේ යුතුකමක් තමයි මියපරලව ගිය දෙමව්පියන් සිහිපත් කළ පින් දීම. දැන් අපි හිතමු පින් ගන්න පුළුවන් තැනම හිටියා කියලා. හැබැයි මතක තියාගන්න අපේ පින හැමදාම අපේ පිනේ විපාක ඒ විදිහටම තිය. පින කියන්නේ ගෙවිලා අවසන් වෙන දෙයක්. දැන් අපි ඇත්තටම පින්කම් කරන විදිහ හිතන්න. අපි ඔන්න 7 දවසේ පින්කම ලොකුවට කරනවා. 3 මාසෙ පින්කම හොඳටම සූදානම් වෙලා හොඳටම කරනවා. 7 දවසේ ඉතින් අර මිනිය වල්ලලා කට උඩම නෙන්නේ. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් ඒක කරගන්න. 3 මාසෙ පින්කම ලෑස්ති වෙලා හොඳටම කරනවා. ඊට පස්සේ අවුරුදු දෙකෙන් සමහරවිට ඈතට යනකොටින් ටිකක් ඈතට යන අවුරුදු 5 10 ඔහොමම වෙනවා. අපි හිතමු අපි ජීවත් වෙලා ඉන්නකම් අපේ අම්මා තාත්තා ඥාතියෙක් වෙනුවෙන් අපි පින්කම් කරාම කියලා හිතමු අපි පුළුවන් තරම් අපි පින් දුන්නා කියලා. හැබැයි මතක තියාගන්න ඔබ ඉන්නකම් ඔබ පින්කම් කරයි. පරම්පරා දෙක තුනක් යනකොට මැරිච්ච ආච්චිලා සීලගේ නමක්වත් දන්නවද ඊළඟ පොඩියෝ? නෑ, ආයි මතක් එන්නේ නෑ ඊළඟ පරම්පරාවල් වල. මතක තියාගන්න දුගතියකට වැටුනොත් ප්‍රේතාත්මයකට වැටුනොත් සමහර ප්‍රේතියෝ ගැන තිනවා බුද්ධාංකුර ගණන් ප්‍රේත අපාය කියන. එක ප්‍රේත කොටසක් ගැන තියෙනවා කකුසඳ බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලනවා. පින් ගන්න බෑ අකුසල් බලවත්. ඒ ප්‍රේතයෝම කොණාගමන බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාඳුරන්ගෙනුත් පින් ඉල්ලනවා. කාශ්‍යප බුදුහාඳුරුත් කියන ප්‍රේතයිනි නුඹලගේ පෙර අකුසල් බලවත්. අනාගතයේ ගෞතම කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. අන්නේ කාලේ බිම්බිසාර කියලා රජ කෙනෙක් නුඹලගේ සංසාරේ ඥාතිවරෙක් රජකම් කරනවා. ඒ රජුරු ආරාමයක් හදලා ඥාතීන් සිහි කරලා පින් දුන්නොත් අන්නේ පින් ගන්න පුළුවන් කියනවා එදාට. එතකොට බලන්න මේක දැනගන්නෙත් කාශ්‍යප බුදුහාඳුරන්ගේ. ගෞතම බුදුහාඳුරු පහළ වෙලා ඒ පින් ගන්න ඒ අපේක්ෂාවෙන් ප්‍රේත ලෝකෙම දුක් විඳ විඳ අන්ත දුක් විඳ විඳ ඉන්නවා. කරුමි කියන්නේ එදා බිම්බිසාර රජුරුව වේළුවනාරාමේ හදලා පූජා කළ මහා දානයක් දෙනවා ඥාතිංගු සිහි කළා පින් දෙන්න අමතක වෙනවා. බුද්ධාංකුර හතරක් ප්‍රේත අපායේ පින් ගන්න බැරුව වේදනාවෙන් දුක් විඳ විඳ සාපිපාසාවෙන් හිටපු ප්‍රේතයෝ ටික කලබල වුණා. අහෝ අපි කවදානම් මිදෙන්නද? බුද්ධාංකුර හතරක් අපි දුක් විඳ විඳ සාපිපාසාවෙන් මේ ප්‍රේත අපායි දුක් විඳිනෝ. මේ පිනත් නැත්නම් අපිට කවුරු නම් පින් දෙයිද කියලා එදා කලබල වෙලා තමයි බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවේ රෑ භයානක සද්ද ඇති වෙනවා. බඩු මුට්ටු පෙරලෙනවා, දොරවල් හොල්ලනවා, අඩි සද්ද ඇහෙනවා. පහෝදාම රජුරුව බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිලා වැඳලා කියනවා, "නේ ස්වාමීනි, ඊයේ මහා පින්කමක් කරලා ආරාම පූජාවක් කරලා රාත්‍රී මාලිගාවේ කවදාවක් නැති බියජනක හඬවල් ඇහුණා. මගේ පින්කමේ අඩුවක් වුණාද ස්වාමීනි?" කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලලා කියන, "රජතුමනි, සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටපු බුද්ධාංකුර හතරක් තිස්සේ රජුරවන්ට ඊයේ ඥාතීන් සිහි කළ පින් දෙන්න බැරි වෙලා ප්‍රේතයෝ කලබල වෙලා පින් ගන්න බලාගෙන හිටපු ප්‍රේත පිරිසක් තමයි කිව්වයි ඔබේ සංසාරේ ඥාති පිරිසක් කියේ. ඥාතීන්ට අනුග්‍රහ පිණිස පින්කම් කරලා ඒ ඥාතීන්ට දාම් පින්කම් කරලා පින් දෙන්න කිය." බිම්බිසාර රජුරෝ එදාම ආරාධනා කරා, "ස්වාමීනි, එහෙමනම් හෙට දිනේ පටන් දින 7ක් මගේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස." බුදුරජාන් වහන්සේ ආරාධනේ පිළි අරගෙන එදා වැඩියා. ඒ වැඩම කරපු දවසේ තමයි දානි වළඳලා අවසන් වෙලා තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් දහම් දෙසුවේ. ඔය තිරෝකුඩ්ඩ සූත්‍රයේ තියෙන ගාථාව තමයි අදටත් ඔය පැන් වඩනකොට අපි කියන්නේ. "යතාවාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං ඒයෝ මේ වෛතෝ දින්නම් පේතානං උපත" අහලා තියෙනවනේ ඔකනේ. ඔය ගාථාව තියෙන්නේ අර තිරෝකුඩ්ඩ සූත්‍රේ. මිය පරලව ගිය ඥාතීන්ට පින් ලැබෙන ආකාරය තමයි ඔක විස්තර වෙන්නේ. එතකොට හිතන්න දුගතියක වැටුනොත් ආයිතින් හැමදාම පින් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඒ පිනත් ගෙවිලා ඉවර වෙනවා. දැන් අපි ඥාතීන්ට පින් දෙනකොට ඒ අය පින් සාදු කියලා සතුටෙන් පින් අනුමෝදන් වෙන. ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ අයට ආහාර පාන පහළ වෙනවා, පැන් පොකුණු පහළ වෙනවා, විමානයක් පහළ වෙනවා. පිනේ විපාක ගෙවිලා ඉවර වෙනකොට අර ඔක්කොම නැතුව ආයි අර සාපිපාසාව දැනෙන. ඒක මේ වගේ නිකන් තේරෙන විදිහට කියමු. අපි ගමු, අපි පාරේ එනකොට අසරණම හිඟන්නේක් දැක්ක කියලා. සමහර හිඟන්න දැක්කම අපිට එකපාරට අනේ පව් කියලා හිතෙන වෙලාවල් එනවනේ. අපි පාරේ එනකොට කවුරු හරි අසරණම හිඟන්නේක් ඉන්න. අපිට සමහර ලාට හිතෙන අනේ අපේ තාත්තා වගේ, අපේ අම්මා වගේ කොච්චර අසරණ කෙනෙක්ද කියලා අනේ වගේ හැඟීම් ඇති වෙන වෙලාවල් එනවා. දැන් අපි හිතමු අසරණම හිඟන්නේ මේ මිනිස්සයාට ලොකු උදව්වක් කරන්න ඕන කියලා. අපි හිතමු අපි රුපියල් 1000ක් දුන්නා කියලා හිඟන්නේකට. බොහෝ වෙලාවට ඉතින් එහෙම දෙන්නේ නැහැ. කවුරු හරි දුන්නා කියලා හිතමු, සල්ලි තියෙන කෙනෙක්. දැන් මේක හිඟන්නට ඒ මොහොතේ සතුටක්ද නැද්ද? එයාට විශාල දෙයක්. හැබැයි ওই 1000ෙන් වේල් කීයක් අයිද? දවස් දෙකක් ජීවත් වෙයි. බත් පැකට් 5ක් 6ක් අය ඕන. ඒක ඉවර වෙනකොට ආයි සාපිපාසාව දැනෙනවද නැද්ද? ආයි අර පරණ මට්ටමට වැටෙන. ඒ වගේ තමයි අපි පින් දෙනකොට ලොකු සතුටකින් ඒ පින් අනුමෝදන් වෙලා සුවපත් වුණාට අපේ ඒ පිනේ විපාක ගෙවෙනකොට ආයි ප්‍රේතයන්ට සාපිපාසාවල් දැනෙන. ඒ නිසා පින්ගතුනි, සතර අපායේ වැටිච්ච සත්වයොත් ඔය වගේ තමයි. තිරිසන් සතත් එහෙම තමයි. බල්ලෙකුට මස් කට්ටක් දැක්ක ගමන් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේ කෑම ටිකක් කුසගින්නේ ඉන්න සතෙකුට දැක්ක ගම ලොකු සතුටක් උපදින. හැබැයි සතර අපායේ තියෙන පංචකාමයන් නිසාම අන්ත දුක් විඳින පිරිසක්. අපාය කියන්නේ දුකම තමයි. එතකොට මේ කාම ලෝකේ තමයි මේ අපි ඉන්නේ. ඔය ඉපදීම කොහේ ඉපදුනත්, දැන් කාම ලෝකේ කොහේ ඉපදුනත් දුකක් තියෙන. ඊළඟට රූප භවය. දැන් මේ කියන්නේ කාම භවය. රූප භවය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ පංචකාමයන් ඉක්මවලා කුසල අරමුණක් තුළ හිත සමාධිමත් කරලා හිත වඩන භාවනා කරන කෙනෙක්. භාවනා කළ සමාධියක් ඉපදුවට පස්සේ ඒ සමාධියට අනුව යා උපදින්නේ කාම ලෝකෙ නෙමෙයි, බ්‍රහ්ම තලයක. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන සමාධි මට්ටම් තියෙන. ඒ සමාධි මට්ටම් වලට අනුව උපදින බ්‍රහ්ම තල 16ක් ධර්මයේ පෙන්වන. ඒ බ්‍රහ්මතන් මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, ඔය විදිහට බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක 16ම රූපී බ්‍රහ්මතල. ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූපාවචර ධානය ලැබලා උපදින බ්‍රහ්මතල. සමාධිය ගැන ඔබ අහලා තියෙනවා නම් බුදුරජාන් වහන්සේ සමාධිය විස්තර කරන්නේ මෙහෙමයි. විවිච්ඡේව කාමේහි, විවිච්ඡේව අකුසලේහි, ධම්මේහි. කාමයන්ගෙන් වෙන් වෙච්ච තැනක් සමාධිය කියන්නේ. භාවනා කළ හිත සමාධිමත් වෙනකොට ඒ සමාධිය තුළ අර පංචකාම අරමුණු නැහැ. එතන තියෙන්නේ සමාධිමත් කුසල අරමුණක් විතරයි. අර භාවනා නිමිත්ත. එතකොට විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන් වෙච්ච තැන. විවිච්ඡේව අකුසලේහි, ධම්මේහි. අකුසල කර්මයන්ගෙනුත් වෙන් වෙලා ඉන්න වෙලාවක් සමාධිය කියන්නේ. සවිතක්කං, සවිචාරං, විවේකජං, ප්‍රීතිසුඛං, පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඔය ටික තමයි සමාධියේ තියෙන අංග ටික. යම් කිසි කෙනෙක් මේ සමාධි අංග උපද්දව ගත්තා කියන්නේ පංච නීවරණ එතන නැහැ කියන. පංච කාමයන් තුල ඉන්න කෙනා තුල තමයි හැම වෙලේම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඔය පහ තියෙන්නේ පංච කාමයන් තුල. පංච කාමයන්ගෙන් මිදිච්ච වෙලාවක් තුල ඒ පහ නැහැ. සමාධි අංග පිහිටක්. ඒවෙන් මිදිච්ච වෙලාව. එතකොට යම් කිසි කෙනෙක් manuss ලෝකෙදි හරි භාවනා කරලා අපිට ඒ ධ්‍යාන මට්ටම් වලට ටික ටික manuss ලෝකෙත් පැය දෙක විනාඩි 15 20 හරි භාවනා කරලා සමාධිය උපදවාගෙන සමාධි සුවයෙන් ඉන්න පුළුවන්. එහෙම සමාධිය වඩාගත් කෙනෙක් ඒ සමාධිමේ තලයේ තුල ඒක පිරිහෙන්නේ නැතුව වඩන කාලෙක මිය ගියොත් එයා උපදිනවා බ්‍රහ්ම තලයේ. එතකොට පංචකාමයන්ගෙන් වෙන් වෙලා බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සමහර බ්‍රහ්ම ලෝකවල ආවිස. ඒ බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සමාපත්තිසුවෙන් යා ඉන්න. පංචකාමයන්ගෙන් මිදිච්ච තැනක් එතන. ඊළඟට බුදුහාමුදුරුවෝ තවත් ඉපදීමක් පෙන්නනවා. අරූප ලෝක ඒ තමයි ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඤායතන කියන අර ධ්‍යාන හතරත් ඉක්මෝලා ඉහළටම අරූපී ධ්‍යාන වඩන ඒ අය උපදින්නේ අරූපතල. ඔන්න ඔය ටික විතරයි උපදින්න තියෙන වෙන කොහෙවත් උපදින්න නැහැ. හිරු සඳුකේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ උපදිනවා නම් උපදින්න තියෙන්නේ සත්වයන් උපදින තල 31ක් විතරයි කියන්නේ. සත්වයන් උපදින තල 31ක් තියෙනවා. සතර අපාය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්ම තල 4යි. අපි කොහේ ඉපදුනත් උපදිනවා නම් උපදින්න තියෙන ඔන්න ඔය තල ටිකේ විතරයි. එතකොට මේ කොහේ ඉපදුනත් ජාතිපි දුක්ඛං. ඉපදීමම දුකක් මතක තියාගන්න. ඉපදීමම දුකක්මයි. ඊළඟට ඉපදීමත් එක්ක දැන් අපි ඉපදුනානේ, අපි කාම ලෝකේ ඉපදුනා, මනුස්ස ලෝකේ අපි ඉපදුනා. දැන් ඉපදීමත් එක්කම අපි ඉපදීම පිළිගත්තනේ. දැන් අපි ඉපදිලා. දැන් මම කියලා අපි පිළි අරගෙන ඉන්නවා ඉපදීම. දැන් ඉපදුනා නම් දැන් මොනවද අපිට ලැබෙන දායාදේ? ඉපදුනා නම් ඒකාන්තින් දවසින් දවස දවසින් දවස වයසට යනවා. ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියාද නැද්ද? මතක තියාගන්න, බුදුහාමුදුරුවෝත් වයසට ගියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත්, සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරලා තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද, දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ කියන. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරේ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද, ඒ විදිහට තමයි කියනවා. දැන් මේ කය පරිහරණය කරලා පාරේ අරගෙන යන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ වයසට ගිහිල්ලා නැද්ද? වයසට ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අධිෂ්ඨාන කරලා සංඝයා රැස් කළ ගාථා පෙළක් කියන. ඒ ගාථා පෙළේ තියෙන්නේ පටන් ගන්නෙම පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි, දැන් තථාගතයන් වහන්සේ බොහෝ වයසට ගිය කෙනෙක්. වයෝ මයිහං, බොහොම වයසක කෙනෙක් කියන. පරිත්තම් මම ජීවිතං, ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි, නුඹලා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානෝ. කතම් මේ සරණ මත්තනෝ, මම මගේ පිහිට හදාගත්තා. එතකොට බලන්න මේ ගාථාවල තියෙන්නේ උන්වහන්සේත් එහෙනම් වයසට ගියාද නැද්ද? වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණ නැද්ද? උන්වහන්සේට ලෙඩ හැදුනා. බේලුව ගමේ වස් කාලේ ගත කරනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුනා කියන. එතකොට නිකන් සාමාන්‍ය බඩේ අමාරුව කාටත් ඉඳ හිටපු ගමන් එනවනේ. බුදුහාමුදුරන්ට මාරාන්තික බඩේ අමාරු. බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා ඒ වෙලාවේ වේදනාව වැඩිකමටම බුදුවැසින් බැලුවා. බලලා තමයි ඡන්ද චිත්ත විරිය වීමාංසා කියන සතර ඍදිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරේ. එතකොටම රෝගී සැනින් සුවපත් වෙලා ගියා. එතකොට අපිට පේනවා බුදුහාමුදුරන්ට ලෙඩ ආවා. උන්වහන්සේට දරුණු හිසේ කැක්කුමක්, විටින් විට වේදනාවක්, හිසේ කැක්කුමක් තිබ්බා, කොන්දේ අමාරුවක් තිබ්බා කියලා තියෙන දේශනාව. ඊළඟට මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑම ගැන තියෙන දේශනාව අහලා ඇතින්නේ. තුන්ද සූකරිකගේ දානි වළඳලා ආ පිරිනිවන් පාන වඩිනකොට අර ඉර්ධිපාද බලෙන් යටපත් කරගත්ත බඩේ අමාරුව ආයි බලවත් වුණා. ලේත් සමග බඩේලිය ගියා කියන. ලෝහිත පක්ඛන්දිකා රෝගී කිය පාලියෙන් කියන්නේ ධර්මයේ තියෙන. ලේත් එක්ක බඩේලිය යනවා කියන එනම් බඩවැල්වල තුවාල හැදිලා තියෙන්න ඕනේ නේද බුදුහාඳුරන්ට? උන්වහන්සේ කියන ආනන්ද කලන්තේ ඉක්මනට සංගල සිවුරේලලා ආසනයක් පනවන්න කියන වැඩේ. එනම් බුදුහාඳුරන්ටත් කලන්තේ හැදුණා. උන්වහන්සේටත් ලේත් එක්ක බඩේලිය ගියා. බඩේ අමාරු ඇති වුණා. කොන්දේ අමාරු. එනම් බුදුහාඳුරට ලෙඩ වුණාද නැද්ද? ලෙඩ වුණා. එහෙනම් ඉපදුනා නම් කාටත් උරුම දේ තමයි ඒක. එහෙමනම් අපි දවසින් දවස ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් ලෙඩ වෙනවා. සැපක්ද දුකක්ද? ලෙඩ හැදිලා අන්ත දුක් විඳිනකොට වේදනාවෙන් ඉන්නකොට මිනිස්සු අහෝ සැපක් කිය කී ඉන්නවද? ඈ වයසට ගිහිල්ලා එකතන මලමුත්‍රා කරගෙන එක්තැන් වෙලා නැකිට ගන්නවත් බැරුව අහෝ සැපක් අහෝ සැපක් පුදුම සනීපයක් කීකී දෙන්නේ මිනිස්සු. දුකක් නේ. ඒක දුකක්. ඊළඟට ඒ විතරක් නෙමේ මරණම්පි දුක්කම්. ඒ කාන්තෙන් ඉපදුනානං වයසට යනවා ලෙඩවෙනවා කව දක්කොත්තන කොයි මොහොතේ මොන විදිහට හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. දෙවියන් වයසට යන්නේ නැද්ද? දෙවියොත් වයසට යනවා. දේශනාවල තියෙනවා දෙවියන්ගේ වයසට යාම ගැන තියෙනවා දේශනා පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ අපි වයසට යනවා වගේ නෙමෙයි. දෙවියන්ගේ වයසට යාම කියන්නේ චුත වෙන්න දින ආසන්න වෙනකොට තමයි මේ ලක්ෂණ පහළ වෙන්නේ. පැලඳගෙන ඉන්න මල් මාලා පර වෙලා යනවා කියන. ඒක තමයි දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන තියෙන්නේ. දිව්‍ය මල් මාලා පර වෙනවා. දෙවියන්ගේ සලුපිලි කිලුට වෙලා යනවා කියන. දිව්‍ය ශරීරවල දීප්තිමත් ආලෝක එන්නෙන්න අඩුවෙලා අඩුවෙලා දුර්වර්ණ වෙලා අර බැබලීම නැති වෙනවා. ශරීරවලින් දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා කියන දෙවියන්ගේ ශරීරවල. දිව්‍ය විමානවල සිත් තලවන් නැතුව ඉපා වෙනවා ඒව කලකිරෙනවා. ඔය ලකුණු ටික පහළ වෙනවා කියන. මල් මාලා පර වෙනවා, සලුපිලි කිලුට වෙලා යනවා. ප්‍රභාස්වර ආලෝක නැති වෙලා යනවා, ශරීරේ දුර්වර්ණ වෙනවා, විමානවල සිත් තලවන් නැතුව යනවා. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවලු දැන් නම් මෙයාගේ කාලේ ඉවරයි. දැන් මේ චුත වෙන්න ලං වෙන්නේ මරණාසන්න කාලේ, මේ අන්තිම කාලේ. එතකොට අනිත් දෙවිවරු ඇවිල්ලා ඒ චුත වෙන්න ආසන්න දේවතාවට කියනවලු ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ පිංවතෝ, ඔබ දැන් සුගතියට හරි යන්න. දෙවියන් එතන සුගතිය කියේ කොහෙද? මනුස්ස ලෝකේ. ඇයි මේ මනුස්ස ලෝකෙට යන්න කියන්නේ? දැන් දෙව්ලොවින් චුත වෙලා දිව්‍ය ලෝකේ දැන් ආයේ ඉන්න කියලා වැඩක් නැහැ. එහෙ පින ගෙවිලා ඉවරයි. ලොකු පිනක් නිසා දිව්‍ය ලෝකේ ඉපදුනා. ඒ පින දැන් ගෙවිලා ඉවරයි. දැන් පැටෙන්න තියෙන්නේ පල්ලෙහාට එක්ක මනුස්ස ලෝකේ, එක්ක හතර අපාය. ඒ නිසා අපායට නොඇටි දැන් ඔබ සුගතියට යන්න කියන. මනුස්ස ලෝකෙට යන්න. එහෙ හිත පිහිටවන්න කියන. සුගතින් ගන්්වා සුලද්ද ලාභන් ලබ, සුගතියට ගිහිල්ලා උතුන් ලාභය ලබන්න කියන. සුලද්ද ලාභන් ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාතීති. උතුන් ලාභය ලබලා ඒක තුල ස්ථාවර වෙන්න කියන. ඔන්න කියන දේ. ඕක තමයි දෙවියන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලං වෙනකොට අනිත් දෙවිවරු දෙනවා කියන උපදේශ. එතකොට හිතන්න, එතන බුදුහාඳුරෝ පෙන්නන මහණෙනි මනුස්ස ලෝකයට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන්නේ තිසරණ ලාභේ, තිසරණේ පිහිටන්න කියන. ඒක තුල ස්ථාවර වෙන්න කියන්නේ සෝවාන් වෙන්න කියන එක කියන්නේ. මනුස්ස ලෝකයට ගිහිල්ලවත් ඉක්මනට සෝවාන් වෙන්න කියනවා සතර අපායෙන් මිදෙන්න කියන. එතකොට බලන්න ඔන්න එතනින් තේරුම් ගන්න දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙන කෙනාට දෙවිවරු දෙන උපදේශ තමයි පිංගත ඔබ ඉක්මනට අපායට නොඇටි මනුස්ස ලෝකෙට හරි දැන් හිත පිහිටවගෙන යන්න. ගිහිල්ලා එහෙ ගිහිල්ලා හරි ඉක්මනට තිසරණේ පිහිටලා සෝවාන් වෙන්න කියන. දැන් මෙහෙට ආවට පස්සේ මොකද වෙඩි? මෙහෙට ආපු අයට හිතෙනවා මෙහෙ බෑ දිව්‍ය ලෝකේ යනවා. එහෙම නැත්ද? මෙහෙට ආවට පස්සේ හිතෙනවා මෙහෙ බෑ නික උඩට යනවා, එහෙ ගිහින් කරගන්නවා කියලා හිතෙනවා. එත දෙවියන් එහෙදි කියනවා දැන්වත් මනුස්ස ලෝකෙට ගිහිල්ලවත් මේක කරගන්න කියලා, සෝවාන්වත් වෙන්න කියලා. මෙහෙ ආවට පස්සේ වැඩ ගොඩක් දා ගන්නවා. දැන් ඉතින් අපිට දරුවන්ගේ වැඩ, ගෙවල් වල වැඩ, ඉඩ කඩන් වල වැඩ, අපිට වැඩ තියෙනවා. අපිට ඉතින් කොහේ කරන්නද? අපි ඉතින් පින් ටිකක් කරගෙන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කරගන්නවා කියලා මෙහෙදිත් ආයි එහෙට යන්න ප්ලෑන් කරනවා. එතකොට බලන්න දිව්‍ය ලෝකෙ ඉපදුනත් වයසට යාම තියෙනවා, චුත වෙනවා. ඒ නිසා බුදුහාඳුරන්ගේ එක දේශනාවක් තියෙනවා, මේක තියෙන ගෛහ සූත්‍රය කියලා. මේ ගෛහ සූත්‍රේ බුදුහාඳුර පෙන්න මහණෙනි දෙවියොත් මිනිස්සුයොත් දුකසේ කාලය ගත කරනවා කියනවා මෙන්න මේ හේතුව නිසා. හැයි දිව්‍ය ලෝකේ දෙවියන් ඉන්නේ පංචකාමයන් තුලම තමයි. මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් ඇහැට පේන රූප ජීවිතේ නවාතැන්පල කරගන්නවා කියලා. හොඳට බලන්න ඔබ ඇත්තද බොරුද කියලා. ඔබේ ජීවිතේ නවාතැන් පොළ මොනවද? ඔබේ දරුවෝ රූපේ, අනේ මේ මගේ ළමයා, ළමයින්ගේ ළමයි පොඩියෝ, ඒ රූපය දවස් දෙක තුනක් දකින්න බැරි වුණොත් මේ පොඩි එකාව දැක්කේ නැහැ කෝ ගෙනෙන්කෝ බලන්න, එහෙම නැද්ද? ඒක තමයි, ඒ රූපේ තමයි දැන් ජීවිතේ නවාතැන්. තමන්ගේ ගෙදර, ඉඩම, ගහකොළ, අර තමන් ජීවත් වෙන පරිසරය, ඇහැට පේන ඔය රූප ටික, අපි ඇලුම් කරන රූප තියෙනවා. මේ මම මගේ මගේ ඔවුන් කියලා අපි ඇහෙන් බැඳිච්ච රූප තියෙන. ඒවා ජීවිතයේ නවා තැන්පල කරගන්න. මේ ලෝකෙ දෙවියොත් මනුස්සයොත් කනට ඇහෙන ශබ්ද ජීවිතයේ නවා තැන්පල කරගන්නවා කිය. ළමයාගේ කටහඬ, ඒ ළමයින්ගේ හුරතල් බ්‍රස් හර කරන විහිළු තහළු, ඒවා ජීවිතයේ නවා තැන කරගන්න. ඒවට ඇලෙනු. ඒ දරුවගේ සුවඳ, නාසයට දැනෙන ගඳ සුවඳ ජීවිතයේ නවා තැන කරගන්නවා කිය. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, පංචකාමයන්ම ජීවිතයේ නවා තැන කරගන්නවා කිය. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි, ඇසට පේන රූප අනිත්‍යයි. ඒවා වෙනස් වෙනවා. ඒවා දුකට දුකයි. අනිත්‍ය නම් දුකයි. අනාත්මයි. මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ දෙවියෙකුටවත් මිනිස්සෙකුටවත්. ඒවා වෙනස් වෙලා යනවා. ඒවා වෙනස් වෙනකොට ඒක ජීවිතේ නවා තැන කරගත්ත කෙනාට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවද නැද්ද? අතහරින්න වෙනවා. දැන් අපි තේරෙන උදාහරණයක් ගමු. දරුවෙක් දරුවෙක් ගැන සිහිනයක් මවාගෙන ඉන්නවා. දැන් දරුවෙක් උපදිනවා. දැන් ඒ දරුවගේ රූපය, කටහඬ, ඒ ළමයාව ඉඹිනකොට දැනෙන දරුවගේ සුවඳ, ඒ දරුවගේ පහස තුරුල් කරගන්නකොට දැනෙන ඒ දේවල්, ඒ පංචකාමයන්ම ජීවිතේ නවා තැන කරගෙන මේ මගේ ළමයා, මගේ කා, මේ මගේ පුතා කිය ආදරෙන් ඉන්නවා. අපි හිතමු හදිස්සියේ මේ දරුවට ලෙඩක් හැදිලා මැරෙනවා. ළමයා අහිමි වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒක තමයි හේතු නිසා හටගත්ත දේ. අනිත්‍යයි, දුකයි. මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවමයි.

ශබ්ද ගන්ධ ඒවා නෙමෙයිද හිතන්. ඒ දරුව ඔස්සේ පංචකාමයන් තුලින් දරුවට බැඳිච්ච හැටි හිත හිතා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මිනිස්සුන්ට විතරක් නෙවෙයි බුදුහාඳුර පෙන්නන මහණෙනි දෙවියොත් ඔය වගේ කියනවා. හිතන්න එපා මේ දිව්‍ය ලෝකෙ කියන්නේ නිකන් එහෙ පහළ වෙලා නිකන් සැපසේම හාන්සි වෙලා වැජබිලා ඉන්නවා කියලා. ඒවත් ගැටුම් එහෙත් මරා ගන්නවා. සුරාසුර යුද්ධ ගැන අහලා නැද්ද? එහෙත් යුද්ධ කරනවා. එහෙත් මරා ගන්නවා අවි ආයුධ අරගෙන. සක්‍ර දෙවියෝ කියන්නේ මේ අසුරයෝ එක්ක නිතර යුද්ධ. ඒ යුද්ධවලදී භයංවා චම්බිතත්තංවා ලෝමහංසු බිය ඇති වෙනවා. තැති ගන්නවා, ලොමු ඩැහැ ගන්නවා. බිහිරු ට්‍රම්පි උත්‍රාසි පලායිති පැනලා යනවා, දුවනවා කියන බය වෙච්ච තැති ගන්නවා අය දෙවියෝ කියලා නෑ. ඒක තමයි ස්වභාවය. එතකොට දෙවියෝ අතරත් ඒ ගැටුම් ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, ඒ ප්‍රශ්න ඇති වෙනවා. කෙලෙස් සහිත අයනේ. ඊළඟට දිව්‍ය විමාන ගැන ඉරිසියාවල තියෙනවා. දිව්‍යාංගනාවන්ට මරා ගන්නවා ඒව. එහෙම තියෙනවා. ඒ විස්තර තියෙනවා. සක්‍ර දෙවියන් තමන්ගේ පෙර බැලුවා හිටපු මේ පෙර ජීවිතේ පෙම්වතිය අසුර විමානයක පහළ වෙලා වෙස් වලාගෙන ගිහිල්ලා අරගෙන ආවා. ඒ වෙල අහලා නැත් ඔබ ඒ කතාව? එතකොට ඒ අසුර විමානයක පහළ වුණේ බැලුවා කොහෙද කියලා. එතන තියෙනවා මනුස්ස ලෝකේ ඉන්නකොට පෙර බිරින්දෑවරු 3 දෙනෙක් හිටියා කිනෝ ඒ කාලේ. ඒ 3 දෙනාගෙන් දෙන්නෙක් හොඳට පිං කරා. ඒ පිං කරපු දෙන්නම දිව්‍ය ලෝකේ පහළ වුණා. සක්‍ර දෙවියන්ගේ අගමෙහිසි කවුරු හැටියට දෙව්ලෝ පහළ වුණා. එතකොට ඒ දෙන්නම දිව්‍ය ලෝ අනිත් කෙනා දිහා බලපුවාම අකුසල් කර කර හිටියා, පිං කරේ නැහැ. බොහොම ලෝභකමින් හිටියා. බලනකොට කෙකිණියක් වෙලා පහළ වෙලා තියෙන විලක තිරිසන් ලෝකේ පහළ වුණා. සක්‍ර දෙවියන් දැක්කා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් දැන් කොහොමද මෙයාව ගුණධර්මයක පිහිටවන්නේ කියලා කල්පනා කළා. මාළුවෙක් විදිහට වෙස්සලාගෙන ආවා කියනවා. ඉස්සල්ලා පෙනී ඉඳලා මේ කෙකිණිය ඉදිරියේ සක්‍ර දෙවිය මුලින් පෙනී ඉඳලා අවවාද කරනවා. පෙර ජීවිතයේ සිහිය ඉපැද්දෙව්වා කියනවා. සිහිය උපද්දවලා පෙර මතක් කළ දීලා කිව්වා, ඔබ පෙර මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක්. ඔබ මේ විදිහට කෝ අනිත් යෙහෙලිවරු කියලා අහපම කිව්වා. ඒ අය දිව්‍ය ලෝකෙ කිව්වා. ඔබ පින් කරගත්තේ නැහැ, පේනව නේද ඔබට වෙච්ච දේ කිව්වා. ඊට පස්සේ කිව්වා, අනේ මට සිල් ගුණ දහම් රකින්න මට කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, දැන් ඔබ ඉන්නේ කෙකිනියා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. හැබැයි මැරිච්ච මාළුවෙක් කැරෙන්න මාළුවෙක්ව මරාගෙන කන්න එපා කිව්වා. ඔබ ඔය ආත්මය තුල සිල් ගුණ දහම් රකින්න කිව්වා. දෙව්ලොව හිත පිහිටවාගෙන සිල් රකින්න කිව්වා. දීපු උපතිස සක්‍ර දෙවියෝ. ඊට පස්සේ දැන් සක්‍ර දෙවියන්ට අවශ්‍ය වුණා දවසක් ඇත්තටම සීල් රකින්නවද කියලා බලන්න. සක්‍ර දෙවියන්ට මාළුවෙක් විදිහට වෙස් හලාගෙන ඇවිල්ලා අර විලේ පීන පීන හිටියා. නිකන් කට ළඟින් යනවා අහුවෙන්. යනකොට අර කෙකිණි අල්ලගත්තා. අල්ලගත්ත ගමන්ම එහෙම්මම නිකන් පණ තියෙන බව දඟලලා පෙන්නුවා. පෙන්නපු ගමන් වතුරට දැම්මා. ඒ වෙලාවෙම සක්‍ර දෙවියන් පෙනී ඉඳලා කිව්වා, මම ඔබ පරීක්ෂා කරන්න ආවේ. ඔබ බොහොම සිල්වන්තයි. ඔබ ඔය ප්‍රතිපක්ති රැකලා දෙව්ලොව හිත පිහිටවන්න කියලා. අර කෙකිණිය එතනින් මිය ගිහිල්ලා ඉපදුනා දෙව්ලොව. හැබැයි ඉපදුනේ අසුරයන්ගේ අසුර විමානයක අසුර දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. සක්‍ර දෙවියෝ බැලුවා, කෝ නෑ බලනකොට අසුරයන්ගේ අසුර විමානයක ඉපදිලා තියෙන. දැන් ඔය වෙනුවෙන් දැන් සැලසුමක් ගැහුවා, ගිහිල්ලා කුමාරී කරගෙන එන්න. ඒ වෙලාවේ අසුර නායක දෙවියන් තමන්ගේ දිව්‍ය කුමාරිකාවන්ට සුදුසු ස්වාමියෙක්ව තෝරන දවස. දැන් මේ දිව්‍යාංගනාවන්ට සුදුසු ස්වාමියෙක්ව තෝරන. ඒ තෝරන වෙලාවේ අනිත් පිරිස දැන් එක එක දෙවිවරු ඒ අසුර දෙවිවරු දිව්‍ය ස්වරූපයෙන් සැරසීලා ඇවිල්ලා ඉන්නවා. මොකද ඒ අසුර ලෝකෙම ඒ දෙවියන්ගෙම එතන අසුර කියන්නේ එතන අපායනේ මේ දිව්‍ය ලෝකෙම දිව්‍ය පිරිස. ඒ පිරිසේ අය අතරට සක්‍ර දෙවියොත් ටිකක් මහලු ස්වරූපේ වේශයක් මවාගෙන ගියා. හොයන්න බැරි වෙන්නේ. වෙස් මවාගෙන ගියා. මහලු වේශයක් අරගෙන ගියා.
ඒ ගිහිල් අර තරුණ බොහොම ලස්සන

0: දෙවිවරු අතරේ දැන් තෝරනවා. දැන් කීවා මේ ඉන්න දෙවිවරු අතරින් ඔබ කැමති දේවතාවෙක් ඔබ තෝරගන්න කියලා. අර ඔක්කොම ළඟින් බලාගෙන බලාගෙන ගියාට අර වයසට ගිය කෙනෙක් හැටියට වෙස්සලාගෙන ඉන්න කෙනාට තමයි හිත ඇදිලා ගියේ. මොකද රූපේ මොන ස්වරූපෙන් තිබුණත් හිතේ සිතුවිලි වලින් සංසාර බැඳීමට ඒ විඥාණයට හිත ඇදිලා ගියා. ඊට පස්සේ තෝරගත්තේ මෙයා. තෝරගත්ත ගමන්ම අනික් දෙවිවරුයි කට්ටියම විහිළු තහළු කරන්න ගත්ත. මෙච්චර ලස්සන තරුණ දෙවිවරු ඉන්නේ නැද්දි මේ වයසට ගිය දේවතාවෙක් වුණ මේ තෝරගත්තේ මේ මොකෙක්ද මේ කියලා කට්ටිය විහිළු කරන්න. දැන් ඉතින් කැමැත්ත විවාහය තෝරගත්තා. ඒ වෙලාවෙම ශක්‍ර දෙවියෝ සැනින් පෙනී ඉඳලා කිව්වා, සිහි කරලා දුන්නා, මමයි ඔබේ පෙර ස්වාමියා යම් මාත් එක්ක කියලා. ඉක්මනට ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය රථය දාගෙන මාතලී එක්ක සැනින් දිව්‍ය පුරයට වේගෙන් අරගෙන ආවා. අසුරයෝ දැනගත්තා කියනවා, යනකොටම මේ ශක්‍රය නේද වෙස්වලාගෙන ආවේ කියලා පස්සෙන් පන්නගෙන ආවා. නමුත් කොහොම හරි ශක්‍ර දෙවියෝ අරගෙන ආවා ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුරේ. එතකොට ඔය වගේ ওই ශක්‍ර දෙවියන් ගැන තව ගොඩ කතා තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඔය සුධර්මා දිව්‍ය සභාව පහළ වෙන්නේ ඒ සුධර්මා කියන මනුස්ස ලෝකේ හිටපු දිව්‍යාංගන. ඒ කාලේ මග මානවකයා ශාලාවක් හැදුවා කියන කූටාගාර ගානක් තියෙන. ඒකෙදි උදව් උපකාර කරපු ඒ තමන්ගේ එක බිරිඳක් තමයි සුධර්ම. ඒ නමෙන් තමයි සුධර්මා දිව්‍ය සභාව පහළ වෙන්නේ දිව්‍ය ලෝකේ. එතකොට ඒ වගේ චිත්‍රා සුධර්මා ඔය වගේ නංගානකින් ලොකු විස්තර ගොඩක් තියෙනවා. එතකොට අපිට පේනවා ඒවත් ඉතින් ඕවත් කෙලෙස් තමයි තියෙන්නේ. රණ්ඩු සරුවල් මරාගන්නේවා, යුද්ධ සුරාසුර යුද්ධ ගැන අහලා ඇතින්. වෙලාවකට සුරයෝ දිනනවා, වෙලාවකට අසුරයෝ දිනනවා. අසුරයෝ දිනපු ගමන් අසුරයන් වැදගෙන ඉනවා කියන අසුරපුරේ එක තැනක තියෙනවා වේපචිත්ති කියන අසුරේන්ද්‍රයව එකපාරක් අහු වෙනවා ශක්‍ර දෙවියන්. ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුරේට අරගෙන ඇවිල්ලා දෙවියන් බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි පස්වනුකට දිව්‍ය බැඳීමකින් වේපචිත්ති කියන බන්ධනින් බැඳා කියන. ඒ දිව්‍ය බන්ධන කියලා කියන්නේ මේ ලනු වලින් ගැට ගහනවා වගේ එකක් නෙමෙයි. ඒ බන්ධනේ ස්වභාවය තමයි දැන් අසුරයව ගෙනහල්ලා දාලා තියෙන්නේ බැඳලා. අසුරයා හිතුවොත් මේ ශක්‍රයාගෙන් පලිගන්න ඕනේ, මේක මෙහෙමයි කියලා ශක්‍රයා ගැන වැරදි විදියට හිතන්න හිතන්න අර තද වෙලා හිර වෙනවා කියන. බෙල්ලත් හිර වෙනවා, අත් දෙකත් හිර වෙනවා. හිතුවොත් අනේ නෑ මමයි වැරදි, අසුරය වෙච්ච අපිනේ වැරදි, ශක්‍ර දෙවියන් කොච්චර හොඳද, අපි මේ කරපු වැඩේ වැරදි කියලා හිතන්න හිතන්න අර ගැට ඔක්කොම බුරුල් වෙලා ලිහිල් වෙනවා කියන. ඒ තමයි දිව්‍ය බන්ධන. එතකොට ඔය වගේ ආයුධ තියෙන දෙවියන්ට තියෙන ශක්‍ර දෙවියන්ට තියෙන චක්‍රායුධය කියලා ආයුධයක්. දිව්‍ය ලෝක යුද්ධ තියෙන. මේ යුද්ධ වගේ නෙමෙයි, එක ඊතලයේ විදිනකොට ඊතල 1000ක් යනවා කියන අහසින් එකපාර මැවිලා. ඒවා මන්තර දෙවියන්ගේ දිව්‍ය බලයත් එක්ක තියෙන ඒවා. ශක්‍ර දෙවියන්ගේ චක්‍රායුධයේ ස්වභාවය ගැන විස්තර වෙනවා. යුද්ධෙදී මොන විදිහේ ප්‍රතිවිරුද්ධ ආයුධයක් ආවත් චක්‍රායුධෙන් ගහනකොට ඊට ප්‍රතිවිරුද්ධ ආයුධයක් අහසේ හැදෙනවා කියන. ඊතල 1000ක් එනවා නම් චක්‍රායුධය ගහපුවාම ඊතල 1000ටම පලි 1000ක් අහසේ හැදිලා ඒ 1000ම වළකිනවා කියන. හෙල්ල 1000ක් එවනවා නම් චක්‍රායුධෙන් ගහප ගමන් හෙල්ල 1000ට විරුද්ධ 1000ක් අහසේ මැවිලා ඒක නතර වෙනවා කියන. ඒක තමයි ශක්‍ර දෙවියන්ගේ චක්‍රායුධය ගැන තියෙන. එතකොට ඔය වගේ දිව්‍ය ලෝකවලත් කෙලෙස් යුද්ධ තමයි තියෙන්නේ. ඒ නිසා දැන් අපි කතා කරේ ඉපදීමත් එක්ක ලැබෙන දේවල්නේ. ඉපදීමම දුකක්. ආයි දෙව්ලෝ ඉපදුනත් දුකම තමයි. එහෙත් කෙලෙස්ම තමයි. ඉපදුනා නම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, මරණම් පිදුක්ක. දැන් ඔය ජීවත් වෙලා මරණ මොහොත දක්වාම මෙරි මෙරි ඉපදීපදි නෙමෙයිද අපි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඕව නැද්ද අපිට? ශෝක. අපි ජීවිතේ ඕන තරම් දුක් වෙනවා, ශෝක කරනවා. පරිදේව කියන්නේ නංගොත් කිය කිය අඬනවා. පපුවට ගහගන්න, ඔළුවට ගහගන්නවා, විලාප දෙනවා, සිහි නැතුව වැටෙනවා, ඇයි අපිට මෙහෙම වුනේ කියනවා. කියන්නේ නැද්ද මිනිස්සු? පරිදේව කියන්නේ ඒවට. නංගොත් කිය කිය විලාප දෙදී අපි අඬනවා. දෝ දුක් දුක් විඳිනවා. දෝමනස්ස කියන්නේ හූල්ලනවා. උපායාස කියන්නේ සුසුම් හෙලනවා. ඕක තමයි ජීවිතේ. හොඳට බලන් දැන් කාටවත් කියන්න ඕවා නම් අපිට අදාළ නැහැ කියන්න පුළුවන්. ඔබේම ජීවිතය ආපස්සට හිතලා බලන්න මේවා අපි කොච්චර නම් ජීවත් වෙනවා කියන්නේ ওই ටික නෙමෙයි. ඕක තමයි ජීවිතේ. ඔයා අතරතුර හතුරු නැද්ද ඔබට? ඊරිසියාකාරයෝ, තරහකාරයෝ, හතුරු, ඒකත් ආරි සත්‍යය. ඒකට කියන්නේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. අප්‍රියන් එකට ජීවත් වෙන්න සිද්ධ වෙන, අප්‍රියන් එකට වාසය කරන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න දෙයක් නෑ, එකට ඉන්න වෙනවා. හතුරු, තරහකාරයෝ, ඊරිසියාකාරයෝ, ඒවා කර්ම කියන්නේ, අහක යන ඒවා කැරකිලා ඉන්නේ කර්ම විපාකවලට. නිකම් පාර යන්නේ අහක යන ප්‍රශ්නයක් බේරන්න ගිහිලා මැරුම් කන්නේ නැද්ද මිනිස්සු? පවුලේ රණ්ඩුවක් බේරන්න යනවා, අන්තිමට ගිය මිනිස්සයා වැරදි කාරය වෙලා ඒ මිනිස්සයා තමයි ඊට පස්සේ අමාරු වැටෙන්නේ. කොහොම වෙන්නේ නැද්ද ජීවිතේ? කාට හරි හැංගිලා ඉඳලා පිහියෙන් අයින්ව අන්තිමට ඇනලා තියෙන ඒ වගේ වෙන මිනිහෙකුට, එතනින් ගියේ වෙන මිනිස්සෙක්. ඔය වගේ අහක යන කර්ම කැරකිලා එනවා ජීවිතේ, මතක තියාගන්න. ඒ නිසා කර්ම විපාකත් එක්ක යන සංසාර ගමනේ එවැනි අහක යන දේවල්, අපි නොසිතන දේවල් වෙන්නේ, සිතන දේවල් වෙනවා නෙමෙයි. අචින්තිතම්පි භවති, නොසිතන දේ වෙනවා. චින්තිතම්පි විනස්සති, හිතන දේ වෙන්නේ නැහැ, වෙනස් වෙලා යනවා. අපි හිතන ප්‍රාර්ථනා කරන දේවල් වෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා හතුරෙක් හැදෙන්න මතක තියාගන්න, ඊළඟට හතුරෙක් හැදෙන්න අපිට ආයි අපේ වැරැද්දක් තියෙන්න ඕනේ. අපි කොච්චර සිල්වත් වුණත්, කොච්චර ගුණවත් වුණත්, උදේ ඉඳන් රෑ වෙනකන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියා හිටියත් ඒත් ඇති. කවුරුගේ කටේ සුවපත් වේවාමනි කියලා ඒත් තරහක් ඇති වෙනවා තව එක්කෙනෙකුට. එහෙම නැද්ද මිනිස්සු? එහෙම තමයි සමාජය. දැන් බලන්න මේ සේරි වාණිජ කතාව. අපේ බෝසතාණන් වහන්සේට අච්චර සංසාරෙම හතුරා දේවදත්ත බුදුවෙච්ච ආත්මෙත් ගල් පෙරලුවා, මරන්න සැලසුම් කරා. ඔච්චර භයානක හතුරෙක් හැදුනේ කොහොමද? එදා අර රන්තැලියට සාධාරණ වෙළඳාමක් කරන්න ගිහිල්ලා සේරි වාණිජ කතාව දන්නවනේ, අර කදාවලු කතාවනේ. එදා අපේ බෝසතාණන් වහන්සේ ඇත්තම කීවා මේක ගොඩාක් වටිනවා, මගේ ළඟ තියෙන්නේ මෙච්චරයි කියලා වෙළඳාම් කරපු සල්ලි ටික ඔක්කොමත් දුන්නා. වලල්ලක් දෙකක් ඉල්ලුවේ, මුළු වලලු කූඩෙමත් දුන්නා. ඇත්තම කියලා සාධාරණ වෙළඳාමක් කළා, රන්තැලිය අරගෙන ගියා. කලින් ආපු කපටි වෙළෙන්දා මේක වැඩක් නැහැ කියලා වීසි කරලා ගියා, නිකන් ගෙනියන්න ඊළඟ පාර ඇවිල්ලා. වලල්ලක් අත් නොදී ගෙනියන්න තමයි බැලුවේ. දෙවනි පාර කරකීලා ආයි එනකොට ඕ ගන්න බලන්න වලල්ලක් හරි දෙන්න කියලා බලනකොට ගෙනිහිල්ලා. වුන් හිටි තැන් අමතක වුණා, පන්නගෙන ආවා. එනකොට අපේ බෝසතාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා පාරුවේ වඩිනවා. ගං යූරට ඇවිල්ලා කෑ ගැහුවා, ඕක මගේ කියෝ, ඕක මටයි අයිති කියෝ. උන්වහන්සේ ගඟේ ඉඳන් කියන, නෑ මං සාධාරණ විදිහට වෙළඳාමක් කළ, මට ලැබිච්ච දෙයක්. මං ඔබට සාප කරනවා කියෝ, මං සංසාරෙම බී පස්සෙන් එනවා කියෝ. ආවද නැද්ද? ජාතක පොතේ කොච්චර තියෙනවද හම්බෙච්ච ආත්මවල සසරි පලිගත්තා, සංසාර හතුරෙක් හැදුනා, බුදුවෙච්ච ආත්මෙත් ගල් පෙරලුවා, මරන්න සැලසුම් කරා, සංඝ බේද කරා, අලිකුලප්පු කරලා ඉව්ව, ඔය ඔක්කොම සැලසුම් පස්සේ ඉන්නේ දේවදත්ත. එතකොට හිතන්න, එච්චර සංසාරේට හතුර හැදුනේ එදා සාධාරණ වෙළඳාමක් කළා නෙමෙයිද? ඒක තමයි. මොකද අපි ජීවත් වෙන්නේ ලෝභ, ద్వේෂ්, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකෙක ඉන්නේ. අපි ජීවත් වෙන සමාජ මිනිස්සු කුසල මූලයන්ගෙන් හටගත්ත මිනිස්සු නෙමෙයි. අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා ගිය අකුසල මූලයන්ගෙන් හටගත්ත පංචකාමයන් තුල ජීවත් වෙන ලෝකෙක අපිත් ඉන්නේ. එවැනි ලෝකෙක හතුරෙක් හැදෙන්න හිනා වුණත් ඇති නැද්ද? නිකන් හිනා වුණත් ඇඟට එන අය. මොකද උඹ හිනා වෙන්නේ කියලා ඇඟට එන අය නැද්ද? එහෙමයි ඉන්නවා. නිකන් බලන්නකො බස් එකේ යනකොට ඇඟේ හැප්පුණම් මරා ගන්න ඉන්න චරිත නැද්ද? එහෙම සමාජයක්. නිකන් බැරි වෙලා හරි කකුල පෑගෙනවා, බ්‍රේක් එකක් ගහලා කාගේ හරි ඇඟකට විසි වෙලා වැදෙනවා. ඒත් නිකන් රවල ගහ ගන්න ඉන්නේ සමහරු. එහෙම සමාජයක්. සිල් රකින්නවට විරුද්ධ මිනිස්සු නැද්ද? ඉන්නවා. හොඳට බලන්න, සමාජ සිල් රකින්නවට විරුද්ධයි, ඌවට හින් පාස් කරන මිනිස්සු ඉන්නවා. කවුරු හරි ගෙදරක බණ භාවනා කරනවා කියලා හිතන්, ඔය නෑදෑයෝ අතරම නැද්ද ඕකට හින් පාස් කරන අය? ආන් දැන් මෙයා භාවනා කරනවා, ඔවුන් දැන් රහත් වෙයි. නිකන් ගෙයි ඇවිදගෙන ගියත් අහනවා, උඩින් දාවේ. එහෙම තමයි සමාජය හැටි. එහෙම සමාජය. භාවනා කරනවට විහිළු තහළු කරන අය ඉන්න. ඔබ දන් දෙනවනම් ඔබ පින්කම් කරනවා ඕකට බණින අය ඕන තරම් ඉන්න. දන් දෙනවට බණින මිනිස්සු ඉන්න. පින්කම් කරනවට බණින මිනිස්සු ඉන්න. ඔබ බොහොම සද්ධාවේ මල් ටිකක් අරලා මල් පූජා කරනවා වගේ ඕකට බණිනු. මේ පිස්සු මුන්ට කියලා එහෙම බණින අය ඉන්න. එතකොට එහෙම සමාජයක අපි ජීවත් වෙ. ඒ නිසා ඒ සමාජ ස්වරූපේ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ කරන්න දෙයක් නැහැ. ඒක ආර්ය සත්‍යයක්. ජීවත් වෙනවා කියන්නේ අප්‍රියයන් අපි අකමැති පුද්ගලයන් තරහකාරයෝ හතුරෝ ඉනිසියාකාරයෝ එක්ක ඉන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඒ වගේමයි පියේහි විප්පයෝගෝ දුක්ඛ. අපි ප්‍රිය කරන අපි ඇලුම් කරන අපි ආදරය කරන පුද්ගලයන් එක එක්කෙනා අහිමි වෙනවා. ඒ දුකත් ජීවිතේ මැරෙනකම් විඳ ගන්න වෙනවා. පවුලේ 10 දෙනෙක් කියන්නේ මලගෙවල් 10ක්. කාට කවදා කොයි විදිහට ඉස්සර වෙවි අයිද දන්නේ. ඔන්න ඔය සියල්ලම තමයි ඔය ඔක්කොම විස්තර කර කියලා දුන්නේ දුක්ඛාර සත්‍ය ටික. ඕක තමයි දුක්ඛාර සත්‍ය. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. යම් පිච්චන්න ලැබපි තම්පි දුක්ඛ. යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක් කියලා. ඊළඟට ඉපදුනාන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඔය මුළු දුකම තේරුණාට ඕක විමසන්න ඕන. යෝනිසෝ මනසිකාරේද. එතකොටයි මේ ජීවිතය ඇත්ත තේරෙන්නේ. විමසගෙන විමසගෙන යනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දුක අවබෝධ කරන්නත් කරුණු පහක් තියෙනවා. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්නේ පංච උපාදානස්කන්ධ දුකමයි මේ සියලු දුකට හේතුව කියලා අපිට යම් තැනකදී තේරෙනවා. එයා පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඒ නිසා ඔන්න ඔය දුක, ඔය දුකට හේතුව තමයි තණ්හාව. ඒ දුකෙන් මිදීම තණ්හා නිරෝධයේ තමයි දුක නැතිවීම. ඒ පිණිස අනුගමනය කළ යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා ඔන්න ඔය ආර්ය සත්‍ය හතර අපි කවදා හෝ අවබෝධ කරගන්නම වෙනවා. ඒ පිණිසයි අපි දන් දෙන්නේ, පින්කම් කරන්නේ, බණ අහන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ සසර දුකින් මිදීම නිවන අරමුණු කරගෙන. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ ධර්ම දානමේ පිණත් නිවන් අවබෝධයේ පිණසම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. එහෙමනම් පින්තුනේ ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සීල සුවර්ණ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගිලන් ස්වාමීන් වහන්සේලා තු සීලු දෙනාමත් බණහපු ඔබ හැම දිනාමත් ලක්වාසී හිලුවාසී සීලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔහුම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකි. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන් අතර

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම් හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.
1: සොත්නිකෝ කුවන් පෙතලියා.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.
1: සෝතිදේව කුමාරන් පෙතලියා

ලිපෙහි ගිනි මොලවනතෙක් කකුලුවා සැපයක් යැයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම්රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යම්කවා.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

දරුවන් නැති සිටුවරයෙකුගේ කතාවක්. අහල බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා. දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.

0: පින්වත. පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවනත් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: සුතිර කුවන් පෙතුලියා.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්ප

0: කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: සුතිර කුවන් පෙතලිය.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.
1: සොතිර ගුවන් පෙතුලිය
2: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
3: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනමද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තව.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුවඳ පැන් ඉසීමේ

තුසිතකම්පේ කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.

සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවන්
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පල රස විඳිමින් සිටියා බඳුය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදුල.

0: ඔබට වැඩ ඇතිවෙන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: සෝතිර කුමාර පෙතලිය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

0: පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක් ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറി പമാ ഊവോ മലവു വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ്ഗ
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

අයං වස්සාන කාලෝ. මේ උදාවී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: කණයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහන් කණයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහන් කණයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිළින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත් වෙනවා. අවියායුධ වලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත් වෙනවා. වසවිස වලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත් වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත් වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ගය.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වන්නේ.

0: මස්ලේ නැතියට ලෙවකන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සොතිර කුවන් පෙතලියා.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරයි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්

ජාතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කම කානිසංස කියා දෙන්නට සූදානම් වෙනවා දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද අප්‍රමාණව ඔබ පූජා කරලා ති පින්වතුනි මලන්නේහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන රන්වන් පැහැයක් ඇත්තේ කුවීම රජස් නැත්තේ කුවීම ශරීරයෙන් නික්මෙන රස ඇත්තේ කුවීම තේජස් ඇත්තේ කුවීම සිනිඳු සිරුරක් ඇත්තේ කුවීම සිරුරේ කුණු නොවැළීම මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වත්නි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: സുധിലെ കുവാൻവിദുലിയ
1: പ്രജ്ഞാവേ തുരകുലു വിവരകരണ ആധ്യാത്മിക ഹണ്ട
2: FM 90.2 ഒസ്സേ ഗാലു ദിസ്ത്രിക്കേട സഹ അന്തർജാലയിൻ സുധില റേഡിയോ ഡോട്ട് എൽകെ അർഹ മുള്ളു ലോവട്ടമ
1: സുധില കുവാൻവിദുലിയ
3: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම

0: සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

බුදුමග තෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

දකින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මේ සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේ.

0: පින්වත මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ග
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: සුදිල ගුවන් විදුලියේ

දරුවනේ දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලඟ වන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම් නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකේම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්තකේම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදා තුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත්වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බෙහෙත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. කතං අම්මේහි මං පුඤ්ඤං

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකව.
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සැරව ගලන රෝග නොසෑදේ, මැලපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ, කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාජ්ජක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධීන් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසුදු කරගෙන බෝමලුව පිරිසුදු කරන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හින් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ගුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරා සඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගව් ගණන් දුර වූ ජීවිතේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල ඉස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය, ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

හිරත් හඳත් නැතිව කවියන්ට කවි ලියන්න බෑ. ගීත රචකීන්ට ගී ලියන්නත් බෑ. පෙර අපර දෙදිගම සාහිත්‍ය කරුවන්ටත් ඉරහඳ නැතිව නිර්මාණ කිරීම අපහසුයි. ජ්‍යොතිෂවේදීන්ට තම කටයුතු කරගෙන යන්නට ඉරහඳ නැතිව කිසිසේත්ම බෑ. මා තෝරගත් ගීතයට ප්‍රවේශයක් මං එලෙස ලබා ගන්න කැමැති කෘතහස්ත මහා රචකයෙකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1963 වසරේදී තිරගත වූ සිකුරුතරුව චිත්‍රපටයට ලියා දුන් ගීතයක් මේක. සංගීතයට නගා අපූරු තනුවක් මේට යොදා ගනිමින් ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන්. මානවසිංහ නම් වූ කවියා ගේයපද රචකයා මෙම ගීයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඉරහඳ පායන මේ ලෝකයේ සැප දුක දෙකම සමබර බවය. තවත් අවිරකින් කිව්වොත් අෂ්ටලෝක ධර්මය මෙලොව ක්‍රියාත්මක වන ආකාරයයි. කඳුවැටි ගංගා සාගර මේ සියල්ල පොළොව මත සමබරව ඉන්නවා. මෙහි ඇති කාව්‍යාත්මක ලක්ෂණයත් ඉස්මතු වෙන තැනක් හැටියට පුළුල් උකුලේද සරු ලැමදේද බර දරාගෙන ගැමිලිය ඇවිදින විට ඇගේ මෘදු බඳ නැලවෙන්නේද සමබරවය. අපූරු කවි සංකල්පනාවක්. අප දරාගෙන සිටින මිහිලියද සිය පුළුල් උකුලත් සරු ලැමදත් දරාගෙන සිය මෘදු බඳ පමණක් සෙලවෙන්නට ඉඩදී සමබරව සිටින ගැමිලියක් වැනිය. මොනතරම්නම් අපූරු ගාම්භීර කවි සංකල්පනාවක්ද කියලා මං එලෙත් වතාවක් ඔබෙන් අහන්න කැමැති. පුහුදුන් අප වගේ මිනිසුන්ගේ ආසාවන් වැඩි. එහෙත් එම ආසාවන්ට ඉඩ නොදී අපට බොහෝ විට තැලෙන්නට සිද්ධ වෙනවා. ඒවා ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. මුළු ජීවන ගමනම එවිට කැළඹෙනවා. ඒ කැළඹීම රසවත්, මිහිරි, මහමඩ වගුරක හෝ වනේ විලක පියුම් පිපී නටන්නාසේ එය මිහිරිය. මෙනම් ජීවන කතරකි. එනම් ජීවිතය කාන්තාරයක් බව ප්‍රකාශ කරලා තියෙනවා. ජීවන කතරේ සැප දුක දෙකම ඇත. ඒ දෙක සමබරයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මෙම ගීතය ඉතා සොඳුරු කවියක් වගේ. ඔහුගේ මහරු චින්තනයත් ඔහු ලෝකයේ දකින ආකාරයත් ප්‍රකෘති සෞන්දර්යය හා මානව චින්තන సంతානය සමබරවන ආකාරය හේතු කොටගෙන මෙම ගීතය කවියක්ම වගේමයි. හොඳයි, එහෙමනම් මෙන්න මේ කාව්‍යාත්මක ගීතය. ගීපද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. තනු නිර්මාණය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවග්ගය.
1: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානී පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසිදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා

සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නැහැ. මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ.

තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකව.
1: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුවෝ කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, ඒ වගේම පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදෑසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහිකරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර